0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iwfm.lk
1: Live FM.

โอเบอร์ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔෂකව අපට සතුටුමු හරස්කෙමට ඔකේ පොඩ්ඩම රවේ ඉවිමින් කර සිරිම පමණයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM, නොනවතින ගී රිද්මය

0: www.livefm.lk. Kita pinawa na rasa.
1: Livefm.lk.

రుహునట రాజరటట సింకడగలట www.livefm.lk

0: හතලිහයි. ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ඇප්ත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව ඔබට සතුටින් දෙමු. යනුවෙන් ටයිප් කර පමයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.iwfm.lk
1: Live FM.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in FM ඔබ විනාව කොසේ ඉන්නේ අපට තින්දු අලශ්‍රී ඔබේ නෑ ප්‍රවේ Live FM ටච් කරන මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනව ගී රිද්මය

0: श्री लांकी रिद्मय विश्वे सिसारा लाइव एफएम
1: liveFM.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, Tuning, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති. ගී රිද්මය

අර එහෙ කොල්ල කුරුට්ට මැරෙන කවුරු හින්දාද? මුන් දෙන්න හින්දා. දෙන්න ජොලියේ ඇන තියාගෙන මාරු වෙවි ලාම්පුවට පුලං ගහනවා. එලා අර අල්ලගෙන ඉන්නවා දුටු ගැමුණු හුලං ගහනවා. ඊට පස්සේ දුටු ගැමුණු අල්ලගෙන ඉන්නවා එලා අර හුලං ගහනවා. ඒ ඉස්සර නම් කරුවලේ හුලං ගැව්වේ. දැන් එහෙම නෙමෙයි. කැලින්ම එලි පිටම ගහන්නේ. එකම පක්ෂය දෙපැත්තට බෙදිලා. අනේ අම්මේ කරන විගඩමක් නෑ. දැන් උන්ට ලැජ්ජක් නෑ. ඉස්සර නම් හොරෙන් ගැහුවේ. දැන් එලි පිටම ගහනවා. ගහලා ලැජ්ජ නැතුව ඡන්දෙත් ඉල්ලනවා. හැබැයි ඉතින් ඒ කාලේ

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: livefm.lk

ಆದರೆ ಕರಣ ನೇರತು ඔබලඟ රැදුණු ලයිව් FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ බව පිට සුන්දෙමු. අන්තර්ජාල හරස්කීමට ඔකලත් එක්කම බ්‍රවුසරකින් ලයිව් FM සර්ච් කර පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM, නොනවතින ගී රිද්මය.

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමතිනම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

අප ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning රෝකේ මපාම දවිමොක්සේ රෝකේ බබ අත් දෙමු අතලය හරහා ශ්‍රවණය කර ඔබ කලේ නැරවරින් Live FM ජීමයි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM හරවේ අවදමන් කොලේ ප්‍රොජෙක්ට් එක අපට සුටෙනමු තල ශ්‍රවිරිය ඔබගේ ඔම රෞරින් Live FM අය සරිමයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM
1: LiveFM.lk

0: nave ahí.
1: Live FM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM හරහාගේ තත් වේදවි ගණාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. අන්තල හරහා ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕමස්කින් Live FM ටයිමනයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: ඒ හිටියත් මෙහෙ හිටියත් හිතට දැනෙන රිද්මය Live FM.
1: FM.LK

Oba. ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන පහගේ වෙබ්කාව ශ්‍රේණියක පිය ඔබට සුදැනුමු. අතල රස්නීමට ඔබලේ ඔබට Live FM type කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවති නගී රිද්මය

දහයයි ලංකාවේ වෙලාවෙන් www.livefm.lk හිත පිනවන රස live

0: වෙහෙස නිවන රිද්මය www.livefm.lk.
1: livefm.lk.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

0: www.livefm.lk. Hita pinuwa na rasa.
1: livefm.lk.

0: 21.
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.live.sirikara.sv හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

అనుకంప కరలా నిన్న పుత్ర.

0: श्रीलंकी रिदम विश्व सितारा लाइव एफएम
1: लाइव। FM

with දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.dewlapitiyata.com

iwfm.lk Live FM.

මහරගමට හෝමාගමට ගොඩගමට www.la ifm.lk

0: ඇටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවික් ගණන ක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

කරුවලේ ගැහිලි හැංගිල ගැහිලි ළඟට එනකන් ඉඳලා ගැහිලි මගේ අම්මෝ ඒ කාලේ මතකද මේ සද්දේ මිනිස්සු උඩ දිහා උඩ බලාගෙන ගිහිල්ලා ගල් කුඹට හැප්පිලා

0: දවල් එකයි ලංකාවේ අපේ වෙලාවෙන්.
1: රුහුණට රජරටට සිංකඩගලට www.livefm.lk

නැටවෙන සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.liveifmගේ සයිට් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. Bless Radio දිනුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන Classic Radio, Radio Garden, Tune In Radio FM යන app හරහා වගේම

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් රහගේ වෙබ් අඩවියේ ශ්‍රවණය කළ කිපිය සම්ටින් නුදෙමු අර්ජහසනිට ඔබ කතේ ඕන බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: வேஷ நிவண ரித்மய www.livefm.lk.
1: Live FM.

రుహునట రజరటట శంఖడగలట www.livefm.lk

0: அவ அவள் லிகை வினாடி. ஹத்தலிஹை
1: livefm.lk

0: www.livefm.lk. Hita pinawan na rasa.
1: Live FM. LK.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් එකේම අපට අන්තර්ජාලය හරහා ඔබට පාදනෝ අන්තර්ජාලය හරහා ශ්‍රවණය කිරීමට ඔබලගේ ඕනෑම රසයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iufm.lk
1: Live FM.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

LiveFM.lk LiveFM.lk

0: श्री लंकी रिद्मय विश्व सारा लाइव एफ एम
1: लाइव एफ एम डॉट एल के।

0: එකතුලායින්න දැන් වෙලාව ලංකා වෙලාවෙන් දවල් දෙකයි. හතලිහයි.
1: වෙහෙස නිවන රිද්මය www.livefm.lk. livefm.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.iufm.lk
1: Live FM.

වෙලාව සවස 3යි. දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් ලයිෆම්ඩක්ෂකගින් ක්ලැප් ඩිසි කරන ක්ලිකයෝ දෙසවනරුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලසික් රේඩියෝ රඩියෝගාඩන් ටියුනින් රඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ්බඩවි ගණනාවක් ඔස්සේ.

ruhunata rajaratata sinkadagalata www.livefm.lk

0: നന്നായി വിസി
1: ഏകൈ സൈബർ അവകാശേ ലാംകേയ ഹദഗസ്മ ലൈവ് എഫ് എം.

0: श्रीलंकी रिदमय विश्व सितारा लाइव एफएम।
1: Live FM

මහරගමට හෝමාගමට ගොඩගමට www.

0: දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.iwfm.lk
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.com

0: iwfm.lk
1: livefm.lk

0: song.
1: Lava sauce hot rye.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

0: iwfm.lk
1: livefm.lk

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි

ಟೂನಟ ರಾಜರಾಟ. www.liveFM.lk

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.dewula.com

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

0: ರೇಹಸ ನಿವನ ಹೃದಯ www.liveFM.lk.
1: Live FM.

0: තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.com

iwfm.lk Live FM.

ලංකාවේ වෙලාවෙන් සවස 6යි. හතලිහයි. සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම ලයිව් FM.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමතිනම් www.liveif.com/classicradio දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට දැනුමු. අනුජාශනය කිරීමට ඕනෑම බ්‍රවුසර් එකකින් Live FM යනුවෙන් ටයිප් කර සිටීම මන. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ਪਾਟੀਆਂ ਐਮਿਲੀ ਬਿਟੀਏ ਪਾਟੀਆਂ ਆਪੀ ਚੰਦ ਦਿੰਦੇ ਵਾਸੀਏ ਟਾਈ

রুহুনাটা রাজরাটাটা সিংকডগলাটা www.liveFM.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

දියුල පිටියට. කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

iwfm.lk. දැන් වෙලාව රාත්‍රී 7:00.

ಬಹರಗಮಠ ಹೋಮಗಮಠ

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

livefm.lk livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අපේ ශ්‍රෝණය හැකියි අපි ඔබට සතුටින් දැනෙමු. ක්‍රීමට ඔබ කල්ගේ නැප්සරේ යංක සොකිරිපයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින

0: වෙලාව රාත්‍රී 8යි. හතලිහයි.
1: Live FM.

0: Nonobot Vina Giritmaya Live FM.
1: FM.LK

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහා වගේම තවත් වැඩවල කොහේව අපට ස්තුතින් දුන්නු අන්තරායකට ඔබ ක්ලයුත්තේ ඕනෑම බ්‍රවුසර් එකකින් සුචිරිපයි ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: ශ්‍රී ලාංකේය රිද්මය විශ්වය සිසාරා Live FM.
1: livefm.lk

0: www.livefm.lk. Hita pinawa na rasa.
1: LK.

දියුල පිටියට අඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.

liveFM.lk liveFM.lk

නැටවෙන සිින්දු අහන අතරේ හිත සැනසෙන සිින්දු අහන්නත් ඔබ කැමති නම් www.lifeitisacred.com කර ක්ලැසිකෝ දිසුන්දු හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි

0: නැටවෙන්න සින්දු අහන අතරේ හිත සනසන සින්දු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලාසික් රේඩියෝ දිසවන රැඳුණු හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

0: ದೇಹಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.liveFM.lk.
1: Live FM.lk.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි බව අපි ඔබට පන්දුමු. ඒ මහඟු අවස්ථාව වෙත අපව උසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

මහරගමට හෝමාගමට ගොඩගමට www.la

දියුල පිටියට. කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk.

0: ഹാമേക്കിന് മാറാൻ പറ്റുമോ?
1: വായസേ പ്രശ്നം ആദരേ.

0: ಕಟವಿನ ಸಿಂಧು ಅಹನಾಥರೇ. ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನಾಥ್ ಒಬ್ಬ ಕ್ಯಾಮರಾ ನಮ್ www.livefm.lk ಸೈಟ್ ಎಕರೆ ದೇವರನ್ನು ಹದವತೆ ಸ್ಪರ್ಶಯ ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

ಇಂದು ಅಹನಾಥರೇ ಹಿತ ಸಣ್ಣ ಸಣ್ಣ ಸಿಂಧು ಅಹನಾಥ್ ಒಬ್ಬ ಕೆಮತಿ ನಮ್ www.classicradio.com ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුන් ඉන් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.ifm.lk

తుమ్మునట రజరటట సింకడగలట www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල රිපීට්ස්න පරවෙ අපිට විගණාවක් තියෙන්න හැකියි. අපිට ස්තුති නු දෙමු. තර්ජලය ශ්‍රවණය කිරීමට ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරින් යනකර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන ඇප් හරහාත් ගවසෙන්නකකව පිට සුටනමු අන්තර්ජාල රහසෝනේකට ඔකලේ ඕනෑම ප්‍රවරකින් ඇසෙනුතර සුචි මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තබෝ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: hivefm.lk.
1: ලංකා වේලාවෙන් හරියටම රැ 12යි

0: www.liveofm.lk. Kita pinovana rasa.
1: livefm.lk.

0: Reggae.
1: Lanka Vilavin Hari Tamara Dulahai.

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල්ප පිටියට www.ifm.lk

දියුල පිටියට කඹුරු පිටියට නාවල පිටියට කල් පිටියට www.livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM රහම තත් බඩව කොස්රේ හබ පියබට් සතියුමු තොරහා ශ්‍රෝණිකම ඔක්කේ පොන්ම බෝසේ ලිව යතර සර්ගිමන් මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: Homer Martina G. Whitmire, Live FM.
1: Live FM. LK.

Ruhunada. Rajaratata Sinkadagalata www.livefm.lk

මහරගමට හෝමාගමට ගොඩගමට www.lifefm.lk

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් www.livefm.lk සයිට් එකට ගිහින් ක්ලාසික් රේඩියෝ සිලෙක්ට් කරන්න. ක්ලික් ඉතින් සනදුන් හදවතේ ස්පර්ශය. ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ, රේඩියෝ ගාඩන්, ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවිය ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: livefm.lk

రుహునట రాజరాటట శంకడగలట www.livefm.lk

0: Sri Lanka Ritmaya Vishwa Sisara Live FM.
1: Live FM.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.

0: මහරගමට හෝමාගමට ගොඩගමට www.la iwfm.lk
1: livefm.lk

0: Sommer Martina G. Rittmeier. Live FM.
1: Livefm.lk.

0: ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන තවම වෙන ස්ටේෂන්වල හැව අපට සතින්ුන් දෙමු අංජල රුවීම ඔකත් ඕනෑම් රන් ලයිව් යන්තක සෂ්කිමමන් මේ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය
1: livefm.lk

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in FM අපේ අවකේ ෆ්‍රොකල බව අප සංදේම තොරල හස්බි ඔබේ උරක් යනයිබ සකිරිමන් ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි Live FM නොනවතින ගී රිද්මය

0: ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tune in Radio FM යන ඇප් හරහාගේ බඩම කොෂ්වන කළ බව පියට සතුටින් දැනුම් දෙමු. ආර්ලයාශික ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.
1: livefm.lk

ඔබ ආදරය කර කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden Tuning Radio FM යන හැමත් වෙරිණ ශ්‍රවල හැ ඔබ සුතනුන් දෙමු. ඔබ කල යුත්තේ ඕනෑම බ්‍රවුසරයකින් Live FM යනුවෙන් ටයිප් කර සර්ච් කිරීම පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

0: නැටවෙන සිංදු අහන අතරේ හිත සනසන සිංදු අහන්නත් ඔබ කැමති නම් හදවතේ ස්පර්ශය ඔබ ආදරය කරන ක්ලාසික් රේඩියෝ රේඩියෝ ගාඩන් ටියුනින් රේඩියෝ FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් ඔස්සේ ශ්‍රවණය කළ හැකි.
1: Live FM

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම Live FM. වහගනින දංගලාව පාන්දර 4:00 ලංකාවේ වෙලාවෙන්
1: livefm.lk

ආහාරගමට හෝමාගමට ගොඩගමට www..

0: වෙලාව පාන්දර 4:00. විසයි. සයිබර් අවකාශයේ ලාංකීය හදගස්ම Live FM.
1: Live FM. LK.

ඔබ ආදරය කරන නිරතුරුවම ඔබ ළඟ රැඳුණු Live FM දැන් ලොව සුපතල Radio Garden, TuneIn, Radio FM යන ඇප් හරහා වගේම තවත් වෙබ් අඩවි ගණනාවක් සේ ඔබට සුදැනිම අනුහරව කිරීමට ඔබගේ ඔබරින් Live FM යන්ට සචිරින් පමණයි. ඒ මහඟු අවස්ථාව වෙත අපව ඔසවා තැබූ ශ්‍රාවක ඔබට ස්තුතියි. Live FM නොනවතින ගී රිද්මය.

එයා කියනවා මම කියන්නේ එයාගේ ආදරවන්තය ගැන. නෑ නෑ මම කියන්නේ මගේ ආදරවන්තය ගැන. එහෙම නේද? හැම එක්කෙනෙකුම ආදරවන්තයක් ඉන්නවා. වායසේ ප්‍රශ්නයක් නෑ ආදරේට.

రుహునటా రాజరాటట సింకడగలట www.liveFM.lk

0: ವೇಹಸ ನಿವನ ಹೃದ್ಮಯ www.liveifm.lk.
1: Live FM.lk.

දියුල පිටියට, කඹුරු පිටියට, නාවල පිටියට, කල් පිටියට www.livefm.lk

0: ವೇಹಸ ನಿವರ್ಣ ರಿತ್ಮಯ www.livefm.lk.
1: Live FM.

விசை www.livefm.lk ஹிட் அப்